ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්පරෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැදසට අනතුරින් ඔබත්මක පුරාවරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වෙන බොසළු දෙනාම ඉතාමත් ලෙඟතකමෙන් පිළිගන්නවා. ඉතින් අද ඔක්තෝබර් මාසේ 4 වෙනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ එතන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අද ඔබට වෙනදා ගෙනෙන වැඩසටහන ගෙනීමට පුළුවන්කමක් නැ නොවැළැක්විය හැකි හේතුවක් නිසා. හැබැයි මේ හෝරාව අපි ඔබව නිකම්ම නිකන් තියන්නේ නැතුව ඔබට ඔබව පිනවීම සඳහා විශේෂයෙන්ම මේ අපේ මතකයේ රැඳුණු ගී ගොන්නක් අද දවසේ ඔබ වෙත ගෙනීමට අපි හිතුවා. ඉතින් අපි හිතනවා අද දවසේ මේ ගී ඔබට අහන අතරේ ඔබේ මතකය අතීතයට ගෙන යනු ඇතැයි සිතනවා. ඒ වගේම ඔබට සතුටුදායක හෝරාවක් ගත කිරීමට පුළුවන්කම ලැබෙයි කියන ප්‍රාර්ථනාවක් තිබෙනවා. ඉතින් ලබන සතියේ ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක හමුවන බලාපොරොත්තු වෙන අදට මේ ගී ගොන්නත් සමග සමුගන්නම්. අයබෝවන්.

ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්පරෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැදසට අනතුරින් ඔබත්මක පුරාවරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වෙන බොස්සල දෙනාම ඉතාමත් ලෙඟතකමෙන් පිළිගන්නවා. ඉතින් අද ඔක්තෝබර් මාසේ 4 වෙනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසට අනත් සමග ඔබ එතන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. ඉතින් අද ඔබට වෙනදා ගෙනෙන වැඩසටහන ගෙනීමට පුළුවන් කමක් නැහැ නොවැළැක්විය හැකි හේතුවක් නිසා. හැබැයි මේ හෝරාව අපි ඔබව නිකම්ම නිකන් තියන්නේ නැතුව ඔබට ඔබව පිනවීම සඳහා විශේෂයෙන්ම මේ අපේ මතකයේ රැඳුණු ගී ගොන්නක් අද දවසේ ඔබ වෙත ගෙනීමට අපි හිතුවා. ඉතින් අපි හිතනවා අද දවසේ මේ ගී ඔබට අහන අතරේ ඔබේ මතකය අතීතයට ගෙන යනු ඇතැයි සිතනවා. ඒ වගේම ඔබට සතුටුදායක හෝරාවක් ගත කිරීමට පුළුවන්කම ලැබෙයි කියන ප්‍රාර්ථනාවක් තිබෙනවා. ඉතින් ලබන සතියේ ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක හමුවන බලාපොරොත්තු වෙන අදට මේ ගී ගොන්නත් සමග සමුගන්නම්. අයබෝවන්.